නිකම්ම ගල් ගැහුණා. සැරවීමට රැව්වනුමුත් එක්ක යන්න හිතුණා. මට වඩා ගන්න හිතුණා. මට මම වින රූපේ මට බැන්න මම රැව්.

0: බොහෝ මිනිසුනි, වියරුව හඹා එන ඝාතකයා කවුරුන් දැයි හැඳින්නාද ඔබ? මා කියන්න අසන්න. සිතුවිල්ලේ බලය ක්ෂය වී ගියේ යම් තැනකද, යම් විටකද, ඉඩලද ඒ ඇසිල්ලේ බුරබුරා නැගෙන බලය පිළිබඳ ම්ලේච්ඡ සිතුවිල්ලයියේ. ඉදින් මම මරණය රජ කරන දේශයට ජීවිතය නාදේ කැටි කොටගෙන ආමි. ඕ කීය.
1: Listen to what I say, O people. The killer who pursues you in madness, did you see his face? It is a face disfigured by a brutal search for power in a world where the power of ideas is dying. And so, to a land ruled by death, I bring you life, as it is concentrated in my music, he said.

දියුණු වෙන්නේ කියලා. බාරෙන් දෙපාතන්

0: මමයි දරුවා හැදුවේ. දරුවා කැමති මං කියන දෙයක් කරන්ටයි.
1: මමයි දරුවා වැදුවේ. දරුවා කැමති වෙන්න ඕනේ මං කියන දෙයක් කරන්න.
0: හේතු උඹ ඵලයන්. මව්පියන්ට කීකරුවීම සිංහලයන්ගේ හොඳ ගතියක්. අනගාරික ධර්මපාල උත්තමයාත් ඔය කාරණාව කියලා තියෙනවා.

සිප් සතර හදාරන්නට අවැසි නුවන ලබා දෙන්නේ ඝන දෙවිඳුන්යයි ඔව් වදහනවා. එබැවින් ඔබ කුමන විශේෂේත්‍රයක ප්‍රවීණයකු වීමට අදිටන් කරගත්තා ඊට අවැසි නුවන බුද්ධිය ධාරණය හෙවත් ස්මරණය මේ ඇසියල් ශක්තියන් අවදි කරනුවස් භක්ති පූර්ව ස්වරයෙන් ගැයෙන මෙම ඝන දෙවි වන්දනා හෙවත් ගණේශ ස්තෝත්‍ර.

අධිපති ඝනදෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් අප නුවණ වැඩෙනුවස් හදාරන්නට උවමනා ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. බොහෝ අය විශ්වාස කරන්නේ මේ ශිල්ප ශාස්ත්‍ර අතර සංගීතයට පමණක් අධිපති වන්නේ සරස්වතී දේවිය යනුවෙන්. ඒ එසේ නොව සකල ශිල්ප ශාස්ත්‍රයන්ටම අධිපති වන්නේ සරස්වතී දේවියයි ಭಾರತೀಯ ಹಿಂದೂ ಭಕ್ತಿಗೆಯಿಂದ අපට උගන්වන. එබැවින් ಸಂಗೀತ ಅಸಪೂಕ ಪಮನක් නොව ಸಿಪ್ ಸතර ಹದನ ಬೆದನ ಸೇಮ ತನಕම ಈ ಆಶೀರ್ವಾದය ಲಭಾಗೆನಿಮ ಮಹತ್ಸೇ ವಡಿನೋ.

ශික්ෂාකාමී ශිල්පධාරියෙකු වන්නට ඔබ කුමන විෂයක් වුවද ඉගෙනීම අරමුණ මොහොතේ මේ සරස්වති ස්තෝත්‍රයේ ගයන්නේ නම් යහපත් ප්‍රතිඵල අත්කර ගන්නියදයි. සංසුන්ව භාවනානුයෝගී ඉරියව්වෙන් බිම වාඩි වී හෝ සිරුර කෙලින් තබා වාඩි වී ශෘතිය ස්වරය ගැන සුවිශේෂ අවධානයෙන් යුතුව සිතින් ගයන්න, මුමින් ගයන්න, දිනෙත් පියා ශ්‍රවණය කරන්න මේ සරස්වති ස්තෝත්‍රය.